පුරු විනාගිය පෙම් පුරාවතක නිමා කරන්නද මා කෙලෙසේ උපරා ගන්නව නන්දි මිත්‍ර කාර්ය වසම් ගේ තවත් පද පෙලක් රැඳීත් අනේකව පිරිමින් අත සරාගිකවම කිසිවක් නොඩුව සෙවූමුත් ප්‍රේමය සැමවිට සැමතැන නුඹව නුදුටු එකම ය අරුමය කිස්විතක පිරිමිය කිසිදු මොහොතක අතින් අල්ලපු තරමට හිතම ගෑරුණු අරුමය ඉතින් ඒකමද අපට මේ ලෝකේ උරුමය අඩුපාඩු පිරිම හගන්නට පැමිණෙන විවේකය පාළුව මකා ගන්නට හිතෙන කෙනෙකුට කුමකටද මහා ගැඹුරු ගැටපද ව්‍යාකරණ තාවකාලික සෝයම මිසක දැනුන නම් කිසිවෙකුට නුඹ පෙරාතුව ඉතින් අහිමිය මෙමට අද දවස පිරි ඉතිරි වාන් දමන ආදරයක පෙන කැටිති මාද ගිලිමි සැනහිමි තුටින්ම මා අද නුඹේ උණුසුම් හාදු වැළඳුම් අතර

ඉමන් පෙරේරා ගීතවතුනේ හරි අපූරු ඌ ගීතයක් ඔබට මතක ඇති. මේ 1990 දශකයේ මුල් භාගයේ මැද භාගයේ මුල් භාගයේ තමයි මේ ගීතය එළිදැක්කේ. ඉතින් ඉමන් පෙරේරා කියන්නේ එවකට ඒ කාල ඒ වසරේ හෝ ඊට පෙර වසරේ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නලමුදු සුවඳ සංගීත ප්‍රසංගයේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනාගත් ගායකයා. ඉතින් ඔහු අතින් බිහි වුණු ස්වතන්ත්‍ර නිර්මාණය තමයි ඒ නිර්මාණයට තමයි ඒ ඔබ සවන් දුන්නේ. වේලාව 5:07:24 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගු ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් රේඩියෝවෙන් පමණක් නෙමෙයි ලිසන් ලයිව් ඔටාගු ඇක්සෙස් රේඩියෝ කියලා අන්තර්ජාලයේ ඔබ සෙව්වොත් ඔබට හමු වෙනවා. ඉතින් සබැන්දිය ඔටාගු ඇක්සෙස් රේඩියෝ සජීවීව අහන්න. ඉතින් එහෙම අහගෙන ඉන්නවා කිවිඳු හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි ශ්‍රී ලංකාවෙන් අපිට එවලා තිනවා මෙන්න මෙහෙම. දහස් ගණනක් කිලෝමීටර් ඈත සිටියත් මව් බිමේ ඔබේ කටහඬ ඇසේ කදිමට අදත් මට මේ ළඟ වගේ එන්ට ආපසු හිතයි. එනමුත් තවම නෑ වැඩ නිම උනේ කවිලියන්නට නවසීලන්තයට නවසීලන්ත අහස යටට ආයුතුයි මා විගසිනේ. ඉතින් ඔබ එනතුරු අපි බලා ඉන්නවා වැඩ ගොඩක් මෙහෙත් කරන්න තියෙනවා. තාම වැඩ නෑ නිම උනේ කියලා අපි දන්නවා මේ සාහිත්‍ය මාසයේ ඔබ මා හැඟි කාර්යයන් දෙකකට උරදුනා. එකක් කැලණී සරසවි කවිසරණියේ 4 වෙලුම එළී දැක්ුවා. කවි කිවිඳියන් රාශියක් එකතු කරගෙන කැලණී සරසවියෙන් මියුණු. ඒ වගේම ඔහුගේ නිර්මාණය නොනිදන අඩවිය නවකතාව එළි දැක්වුවා. ඉතින් නොනිදන අඩවිය නවකතාවට පසුබිම් වන්නේ 80 මැද භාගයට වන්නට එන සරසවියේ සිදුවීම්, විශේෂයෙන්ම සිසු අරගල වලට ඉතාමත් දැවැන්ත සිසු අරගලයකට මුල පිරු අධ්‍යාපන දවල පත්‍රිකාව හා ඒහා සම්බන්ධ ඒහා කාලයේ සිදු වූ සරසවියේ කැලණිය සරසවියේ සිදු වූ සිදුවීම් අලලා ගෙතුණු නවකතාව කතෘ හරින්දනා චන්ද්‍රසිරි. ඉතින් මේ වකවානුවට පස්සේ එළඹුණා අවිචාර සමයක්. ඉවර එතැන් සිට 5-6 අවසන් වනතුරු 1990 සේත් නැත්තම් 1990 දශකී එලිපත්තට එනතුරුම එතැන් පටන් තමයි කෙසේ හෝ අරගලය නිම උනේ යකඩින් උන්ඩෙන් මර්ධනය වූ අරගලය. ඉතින් ඒහා සබැඳ ගීතයක් ම ඊළඟට තෝරා ගන්නවා ඔබට.

ඉතින් ඒ ගීතය ගැන වැඩි කියන්නේ නැහැ. ටිකක් ඉතිහාසය දන්න, දේශපාලන ඉතිහාසය ගැන මතකයක් තියෙන කෙනෙකුගෙන් මේ ගැන අහගන්න මේ ගීතය අහන පැනයට පිළිතුර. වෙලාව ඉතින් උපන්දින සුබ පැතුමක් ගෙන එන්නට අද දිනේ උපන්දිනය සමරන දීපනී අතුකෝරල මහත්මියට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඇය කැමැතිම ගීතයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා ඇගේ ආදරණීය දියණිය වෛද්‍ය තාරකා අතුකෝරල අපේ හිතවතිය. ඉතින් දියණියගෙන් මවට තිළිණයක්, උපන්දිනය සමරන අද දවසේ මවගේ ප්‍රියත

ම ගීතයක් සත් සරරාවේ තුළින් මේ ඉඩ ඔබටයි. ඉතිං දීපනී අතුකෝරල මහත්මියට අපි ඉතාමත් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් පතනවා. අදින් එළඹෙන නව වසර ඔබගේ සුපැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවායි සත්සරරාව වෙතින් ප්‍රාර්ථනයක්. සත්සරරාව අසන සියලු දෙනාම එකතු කර ගනිමින් ඉතින් නැවතත් මේ ඇගේ ප්‍රියතම ගීතය ලබා දෙන්න කියලා අපට ඉල්ලුවේ අපෙන් ඇගේ දියණිය තාරකා අතුකෝරලා.

වෙලාව හත පසු වී විනාඩි 40යි. මේ ඔබ එක්ව සිටින්නේ ටකෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

පොදවැස් ටෙලිනාට්‍යයේ තේමා ගීතය. ඉතින් ටෙලිනාට්‍යයේ තරම් බිහි නොවුණු යුගයක ටෙලිනාට්‍යය බිහි වෙමින් තිබුණු යුගයක ටෙලිනාට්‍ය කලාව නැගෙමින් පැවති යුගයක බිහිවුණු ටෙලිනාට්‍යයක් තමයි පොදවැස්ස. පොදවැස්ස නවකතාව ඇසුරින් ඉතින් එහි තේමා ගීතය මාලනි බුලත් සිංහලයන්ගේ අපූරු හඬින් ගැයුණා. මේ ටෙලිනාට්‍යයේ චරිත නිරූපණය කර පසුව එතරම් ටෙලිනාට්‍යවල දක්නට නොලැබුණු නිළියක්. දීපිකා සන්දනායක තමයි ප්‍රධාන චරිතය නිරූප

නිරූපණය කළේ මගේ මතකයේ හැටියට 80 ගණන්වල මැද භාගයේ තමයි ටෙලිනාට්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වුණේ. ඔබට මතක නම් ඔබේ මතකය දිව යනවා ඇති එතනට. ඉතින් සත්සර රාව මියුරු ගීතාවලී අරමුණත් එයයි. ඔබගේ ඒ අතීත මතකය ඇවිස්සීම ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය ගී බිහි වූ 1970-80 දශකයේ ගී ඇසුරින් එවකට ශ්‍රී ලාංකීය සමාජ පසුබිම සමාජය ඔබේ මනසේ විචිත්‍රවත් කිරීම, එසේ නැත්නම් නැවත ඒ මතකය ඔබ ඉදිරියට ගෙන ඒම තමයි අපගේ අරමුණ. කාලය කෙමෙන් කෙමෙන් ගෙවි යනවා, සමුගෙන යන්නටත් කාලය ඇවිල්ලා. එසේනම් ඉතින් අදට සමුගෙන යන්නම් ඔබෙන් නිකම්ම නෙමෙයි, තවත් ගීතයක් දෙකක් තිලින කරමින් අදට මෙහෙම සමුගෙන ගියත් නවරදීම ලබන සතියේ මේ වෙලාවටමයි කියන්නේ. නව ශ්‍රීලන්තයේ වෙලාවෙන් හරියටම රාත්‍රී 7 කනිසම වදින වේලාවට මා ගොඩ වදිනවා ඔබේ නිවසට. අද වගේම ඉතාමත් මියුරු වූ ගී සමුච්චයක් රැගෙන ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ 1970-80 දශකවල බිහිවුණු එතෙක් ඔබට සුබ රාත්‍රියක් හිටින් එළඹෙන සතිය සුබම සුබ සතියක් වේවා. සියලු සිතුම් පැතුම් ඉටුවන රැඳී සිටින්න තවත් වේලාව තිබෙනවා සත්සරරාවේ තුලින් මියුරු ගීයක් අසන්නට. එසේනම් මම ගිහින් එන්නම් වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක.